über Internet Radio Darmstadt.de oder lankaradio.lk. Sie können uns empfangen nächste 2 Stunden. Radio Darmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka. Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratne. Ich grüße Sie für die nächsten 2 Stunden hier bei Lanka Radio Sendung. Vela Varitam Daval Ekapasu Vinadia Bome Savandini Germany City Gunatekuna Lanka Radio Singala Vadasatan. Obata Pulwang Apata Savandin Dea Bay, you can digital audio broadcast within whole Loke Kotanaga City at Obata Pulwang Apata Savandin Lankaradio.lk, Lankaradio.lk, ho Radio Darmstadt.de, Ape web under viewing Obata Pulwang Apata Savandin. Satuta Samaga Jaya Itiren Dawasakata Asiripatana Mama Ranjan Dharmaratna, Obata Pulwang. අපට ලියන්න lanko@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේ info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේට නැත්නම් ඔබට පුළුවන් අපට අමතන්න 0615187703 සිකරණ අවකුණ සනරූප 0615587000 උන්සර හොට්ලයින් 0615587000 außerdem සිකරණ අවකුණ ශ්‍රයිබන් info@lankaradio.lk info@lankaradio.lk unsere E-Mail Adresse. Gibt es 2 Stunden lange tolle Filmmusik aus Sri Lanka, 1950er-jährige Filmgeschichte, tolle Musik von Sri Lanka. Ada api obata genenne Singala cinema ithihase amathaka nowana wasarak wana 1956 Singala chitrapata e දිනවල ආරම්භක අවධියේ තිබුණත් සැඩසුලන් සිරියලතා පැරලෙන ඉරණම සුජාතා වැනි චිත්‍රපට රසිකයන්ගේ හදවත සොරාගත් වසරක්. අද වැඩසටහනේදී අපි 1955 ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල පෙන්වා තිබු සිංහල චිත්‍රපට ඒවයේ ගීත නළුලියෝසා එදා ගුවන් විදුලියෙන් ගලාගේ සංගීත මතකයන් ඔබට නැවත ගෙන එන්නයි සූදානම් වන්නේ. මේ චිත්‍රපටයේ සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීත 12ක් ඇතුළත් වෙනවා. අපි අද රසික හදවතට අතිකාරම් කරන ගීතයක් අරගෙන එනවා. ලංකා සංගීතයේ රත්නයක් කියලා කියන්න පුළුවන් ලතා වල්පොලගේ අමරණීය හඬත් මාතලන්ගේ විශේෂ රිද්මයත් එකතු වෙන මේ ගීතය දොයි දොයි දොයි දොයිය පුතා. අපේ පරණ සංගීතයේ සුවඳ සිංහල ගමේ සරල ජීවිතයේ රස හා මෞබිමේ සෙනෙහස අරගෙන එන එකක්. හිතට ගැටෙන රිද්මයත් සිනාවත් ගෙනෙන පද පෙළ ඉතාමත් අලංකාරයි. මේ ගීතය ඇසු ගමන් හිතට එනවා අපේ ගමේ මැද සේරම නටන කාලේ. සරල සතුට මේ සුන්දර ගීතය ඔබට අරගෙන එන්නේ ලංකා රේඩියෝවෙන්. Heute bringen wir Ihnen eine Lied, das den warmen traditionellen Klang Sri Lanka trägt. Doi doi doi doiye puta. Gesungen vom der legendären Lata Walpole ist ein Stück, das Support ein Lächeln ins Herz bringt. Die Melodie ist leicht, rhythmisch und voller Lebensfreude. Lata Walpole, unverwechselbare Stimme, lässt sich uns Atmosphäre eines Sri Lankaischen Dorfes spüren. Einfache Momente, fröhliche Menschen und diese besondere Art von Musik, die Generation verbindet, ist ein Lied, das man nicht nur hört, sondern fühlt. Ein kleiner Ausflug in die Vergangenheit, voller Farbe und Wärme. Und jetzt, liebe Hörer und Hörerinnen, genießen Sie die wunderbare Stück hier bei Lanka Radio.

lankaradio.lk. ධර්මදාස වල්පොලගේ මුල්දු හඬත් රිද්මයත් එකතු වන සුන්දර ගීතයක් සිරිනි සරුසාර වීලා. හදවතට සන්සුන් සොයද්දෙන මේ ගීතයට සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ගීතය ඇතුළත් වුණා මාතලන් චිත්‍රපටයට. ඇයින් සම්ටක්ස් වාමස් ලීඩ් ෆොන් ධර්මදාස් වල්පොල සිරිනි සරුසාර වීලා මෙලෝඩිස් රුයි උන් ෆොල ගෙෆල් යෙට් පුසී බයි ලංකා රාඩියෝ.

මීළඟට මම සූදානම් කර තිබෙන්නේ අපේ සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ගත් ගීතයක් ධර්මදාස වල්පොළගේ හඬට තියෙන අසම්මත හඬ පිරිසිදු ශබ්දය සහ ගීතයට ජීවේදන සත්‍ය උපත ලබා මේ ලෝකයේ තුල හොඳින්ම දැනෙනවා මේ ගීතය ඇසු විට හිතට එන්නේ වෙනමම ලෝකයක් පරණ සිංහල චිත්‍රපටවල වර්ණ සරල හැඟීම් සහ කාලය ගෙවෙන හැටි මුත්තුසාමිගේ සංගීතය මේ ගීතයට දෙන හැඟීම අලුත්ම රසයක් රිද්මය හුඟක් පිරිසිදු සංගීතය හුඟක් සරල ඒත් හදවට ළඟාවෙන ශක්තිය අතිශයින්ම විශේෂයි ඔබට අසන්නට එන මේ ගීතය පරණ සිංහල චිත්‍රපට සංගීතයේ රසය අලුත් විදියකට මතක් කරලා දෙනවා අපි ලංකා රේඩියෝවෙන් උපත ලබා මේ ලෝකේ ගීතයට දැන් සවන් දෙමු heute präsentieren wir ihnen ein lied das den klassischen filmklang sri lankas in eine besondere form zurückbringt උපත ලබා මේ ලෝකේ ගෙසුඟන් von ධර්මදාස වල්පොළ und musikalisch gestaltet von R. Muthusami trägt eine ruhige klare stimmung die sofort ausfällt walpolas stimme hat diese elegante Sachlichkeit, die das Lied wie eine Szene aus einem alten Film wirken lässt. Warm, ehrlich und zeitlos. Muthusami musikalische Begleitung fügt eine feine Bewegung hinzu. Nicht laut, nicht übertrieben, sondern genau richtig, um das Gefühl des Liedes zu tragen. Ein Stück, die Atmosphäre vergangener Filmzeiten wieder lebendig macht und gleichzeitig eine sanfte Ruhe senkt. Jetzt, Pusi Lanka Radio, Upatalaba Meloke.

Milan Gita, singer Chitrapata, a Pirun Suanda, Trase Aragana Gita, Dharmadas Walpole, 100 TN, Gamburu Sabde, Pirisu Gayane Sa Gita, Jivedan Sakte, Puligona Tula, Honimadano, May Gita Asuita, Hetatene, Gami Parana Mohotak, Kata Sara Satuta, Sa Cinema Loke, Warner Mutusamige, Sangite, May Gita, then Hangim Atise Vishesai, Sara Rhythmic. ඒ වගේම ගීතයට ගමනක් සුවඳක් සහ පරණ කාලේ රසය ගෙනෙන ශබ්දයක්. ධර්මදාස වල්පොලගේ හඬ පුලිගොන අහන කෙනාට සරල සතුටක් පරණ රසයක් සහ සිනමා ලෝකයේ පොලස් සිස්ටිම හට් හිය අයින ක්ලාර ක්‍රාෆ්ට්වල එලිගන්ස් දී දස් ලීඩ් වී අයින සේන අවුස් අයිනම් අල්ටම් ෆිල්ම් වර්කන් ලෙස් නිස් ලෞට් සොන්දන් වී අයින සම්ට හින්ටගුන් ද ඇටමොස්ෆේර ට්‍රේක් Ein Lied, das ein Stück Dopleben einfacher Freude und die Magie vergangener Filmzeiten wieder lebendig macht. Jetzt für Sie bei Lanka Radio, Puligona.

0: lankaradio.lk.
1: මෙතෙක් අපි සවන් දුන්නේ මාතලන් චිත්‍රපටයේ තිබුණු ගීත වලට අපි මීළඟට සූදානම් කර තිබෙන සැඩසුලන් චිත්‍රපටයේ එන ගීත රසක් ඔබ වෙනුවෙන් ගෙනෙන්න. මාතලන් චිත්‍රපටයට සංගීතය සපයන්නේ නැත්නම් සංගීතය සපයුවේ ආර් මුතුසාමි. ඉතාම ජනප්‍රිය සංගීතඥයෙක් ලෙස ඔහු ශ්‍රී ලංකාවේ කාලයක් ගීත වලට සංගීතය සපයා තිබෙනවා. ඉතාම දක්ෂ ඉන්දියානු ආභාසිතයක් තිබෙන මුතුසාමිගේ සංගීතය ඒ ගීතවලට ඇතුළත් වුණා. අපි දැන් සවන් දෙමු තවත් ලස්සන ගීත රසක් සැඩසුලන් චිත්‍රපටයේ. අද අපි ඔබට අරගෙන ඉන්නේ සිංහල සිනමා ඉතිහාසයේ මනෝහර සුවඳක්. සැඩසුලන් කියන චිත්‍රපටයේ ගීතවලට තියෙන මෘදු ලාවන්‍ය, එම් රාජාගේ සුවඳ පිරුණු හඬත් ජමුනා රාණිගේ මෘදු ගායනයත් එකතු වෙන විට අතිශය විශේෂ අත්දැකීමක් ඇති වෙනවා. මේ ගීත ඇසු විට හිතට එන්නේ සෙමින් ගලා යන සුළඟක්, නියඳ සංසුන් සිනමා ලෝකයක්, වර්ණ පිරුණු මොහොතක්. එම් රාජාගේ හඬට තියෙන පිරිසිදු සුවඳ ජමුනා රාණිගේ මෘදු ගායනයට එකතු වෙන විට ජීවන මේ ගමන වගේ ගීතයන් හදවතට සෙමින් ළඟා වෙනවා. 50-60 දශකයේ සිනමා ලෝකයේ සුවඳ, සරල සෙනෙහස සහ පරණ කාලයේ සංගීත රසයේ මේ ගීතවලින් සෙමින් විවෘත වෙනවා. අද ඔබට අසන්නට ලැබෙන්නේ සිනමා ලෝකයේ සුවඳ පිරුණු මේ මනහර ගීත. ලංකා රේඩියෝ වෙතින් සැඩසුලන් චිත්‍රපටයේ සුවඳ. Next up, film lead from the film සැඩසුලන්. Trägt eine besondere Eleganz mit Stimmen von A.M. Raj und Jamuna Rani, die eine warme, gefühlvolle Atmosphäre schaffen. Raja's Stimme wirkt klarer und sanfter, während Jamuna Rani eine weiße, leuchtende Farbe hinzufügt. Gemeinsam entsteht eine Stimmung, die im ruhigen, emotionalen Moment aller Seiten der alten Filmzeit erinnert, fast wie eine Szene, die sich langsam unter warmem Licht erhoben. Die Musik aus dem Jivaname Gamana und anderen Liedern des Films bringt die Magie der 50er Jahre zurück. Ruhig, gefühlvoller und voller klassischer Schönheit. Jetzt Pussy Sri Lanka 1955 gezeigte Film Sadasulan. Ein Moment aus Sadasulan.

මසූදානම් කළා ඔබ වෙනුවෙන් සරසුලන් චිත්‍රපටයේ විස්තර කොටසක් ගෙනෙන්න. සරසුලන් චිත්‍රපටයේ තිරගත වුණේ 1955 ජූනි 24. ඉදිරිපත් කළේ සීමා සහිත සිලෝන් ෆිල්ම් සමාගම. නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිර රචනය කළේ ටී සෝමසේකර. සහාය අධ්‍යක්ෂණය සංස්කරණය ටීඕ රාව්. කැමරා අධ්‍යක්ෂණය කළේ රාජ් ගෝපල්. දෙබස් මේ චිත්‍රපටය ලියා තිබෙන්නේ ආනන්ද සමරකෝන්. සංගීත අධ්‍යක්ෂණ එස් දර්ශනමූර්ති දකුණු ඉන්දියාවේ. ගීත පටිගත කිරීම මායිනී චිත්‍රාගාරයේදී කරලා තිබුණා. ඒ පව තිබිලා තියෙන්නේ මදුරාසේ. ගීත ප්‍රබන්ධය ආනන්ද සමරකෝන් DTF ප්‍රනාන්දු තමා මේ ගීතවලට ප්‍රබන්ධ සලකස් කරලා තියෙන්නේ. ගීත ප්‍රමාණය 18ක් ගීත ගායන ශිල්පීන් ලෙස හඳුන්වන්න පුළුවන්. පෙම් කැකුල පිපි, යමුනා රාණි, එම් රාජා, ඒ වගේම සැදෑවත් උතුම් යමුනා රාණි මොයිදින් බෙක් සමඟ ජීවනමේ ගමන නැවත වරක් යමුනා රාණි එම් රාජ් කියනෝ හිස්වී ගියේ යමුනා රාණි සොමිබර පෙම්රලි ධර්මදාස වල්පොල කේ රාණි කායිද මේ ජීවිතයේ ධර්මදාස වල්පොල හරිසාරයි මේ කාලේ යමුනා රාණි සහ පිරිස මොයෙන් මුලා වෙලාද මොයිදින් බෙක් සහ සරෝජා ලංකා මාතා ලතා මංගිස්කාර ඇතුළු පිරිස හරිසාරයි මේ කාලේ යමුනා රාණි සමග ගීතය ගායන කරන ඉදිරියට යමු සමමා නැවතත් ලතා මංගිස්කාරේ ගීතය මොයිදින් බෙක් සමග ගායනය කළා. පදමර පොල්තෙල් පියදාස ගුණසේකර ගමන දුර නිසායි ආනන්ද සමරකෝන් සමග කේ රාණි ගායනය කරන ඕ එන්න ප්‍රීති වෙන්න කේ රාණිගේ ගීතයක්. අමු පිටිසරයේකි මේ කේ රාණි ධර්මදාස වල්පොල සුනිල් ප්‍රේමදාස තමයි ඒ ගීතය ගායනය කරන්නේ. කළුකඩ කාසි සොයලා කේ රාණි සමග ධර්මදාස වල්පොල ඔයා තමයි මට හරියන්නේ කේ රාණි සුනිල් ප්‍රේමදාස අනේ යන්නේ ප්‍රසංග ගී කොටසක් ජීවනමේ ගමන ළමා කාලේ යමුනා රාණි කේ රාණි. මේ චිත්‍රපටයේ රඟපාන තිබෙනවා ප්‍රේම් ජයන්ත්, ෆ්ලොයිඩා ජයලත්, බිම්ලා කුමාරි, ටොමි ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, සුනිල් ප්‍රේමදාස, රිචඩ් ඇල්බර්ට්, ඒ වගේම මොයිදින් බෙක් මේ චිත්‍රපටයේ රඟපානවා. හිඟන්නාගේ චරිත ටී සෝමසේකරන්, MP ෆිල්ම් දාල් දුල්වල, පත්මාද මැල්, සුජාතා චන්ද්‍රදාස, රොස්ලීන් ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ වැනි නළු නිලියන් රසක් මේ චිත්‍රපටයේ රඟපාන අතර හඳුන්වා දෙන නළුවා ලෙස පියදාස ගුණසේකර මතක් කරන්නේ. මේ චිත්‍රපටයේ නැවත ප්‍රදර්ශනය වෙනවා 1977 ඔක්තෝබර් මාස 17 වෙනිදා චිත්‍රපට පිටපත් 7ක් සමග සිනමා ශාලා 7ක. මුලින්ම සිනමා ශාලා විශේෂක පෙන්වන මේ චිත්‍රපටය අදටත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන් සැඩසුලම්. අපි සමන් තවත් ගීතයකට මේ සැඩසුලම් චිත්‍රපටයේ එන තවත් ලස්සන ගීතය කේ රාණි තම මේ ගීතය ගායනය කරන්නේ. අමු පිටිසරේකි

මීළඟීතය ශ්‍රී ලංකා සංගීතයේ මූලික සුවඳක් ගමන දුර නිසයි ගායනා කරන්නේ ආනන්ද සමරකෝන් ඔහුගේ හඬට තියෙන ඒ ගැඹුරු සුවඳ සරල ජීවිතේ කතා සෙමින් හදවතට ගෙන යනවා මේ ගීතය ඇසූ විට හිතට එන්නේ දිගු ගමනක් සෙමින් ගලා යන මන්සන්ධිය නියඬ ගම්මානය සහ ජීවිතේ සරල මොහොතක් සමරකෝන්ගේ ගායනයට තියෙන සත්‍යභාවය ගීතයට අතිශය විශේෂ රසයක් දෙනවා ඔබට අසන්නට සරල ජීවිතේ ගමන අරගෙන එන ගමන දුර නිසා ගීතය මීළඟට ඔබට පුළුවන් සවන් දෙන්න. Next lead that the ruhig traditional atmosphere Sri Lanka's Ayinfeng gamana dura nisai Kesungan phone Anand Samarkon worked we in a still rice juice landschaft alltag und gefühl Samarkons steamer trägt eine besondere tiefe und wärme die das lied wie eine kleine Szene aus dem Leben erscheinen lässt. Die Musik bleibt sachlich, aber voller Bedeutung. Ein Stück, das Ruhe senkt und die Schönheit einfacher Momente zeigt. Jetzt für Sri Lanka Radio, Gamana Dura Nisai.

0: lankaradio.lk.
1: මිලන් ගීතෙන් ඔබේ සවසට සුවඳ ආදරය කියන කතාව හදවතේ ලියපු රහස් සංගීතයේ මැදින් අප වෙත ගෙන එන අමරණීය ගායිකාව ජමුනා රාණි ඔබට අත්දැකීම් ගෙන දෙන අසිරිමත් ගීතයක් හිස් වී ගියා ඔබේ සීනවලට සෙමින් ඇවිත් හදවතේ සුවඳ පුරවන සුරලිය මේ මොහොතේ ඔබ වෙනුවෙන් ලංකා රේඩියෝ සමග ජමුනා රාණි Willkommen bei Lanka Radio, wo Musik Erinnerung anweckt und Herzen berührt. Jetzt hören Sie eine Stimme, die Generation begleitet hat und die unvergessliche Jamuna Rani. Hiswi Gya, eine klassische, volle, emotionale und zeitlose Schönheit. Bleiben Sie bei uns und genießen Sie diesen besonderen Moment.

0: lankaradio.lk.
1: මේ චිත්‍රපටයේ තවත් ගීත පහක් අපිට තිබෙනවා වාදනය කරන්න. නමුත් ඒ සඳහා අපිට ලැබිලා තිබෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා මා කෙටියෙන් වාදනය කරන්න මොහෙන් මුලා වෙලා ද කියන ගීතේ. මේ ගීතේ ගායනය කරන්නේ මොයිදීන් බෙග්.

මේ ගීත සියල්ලම සමග ඔබට පුළුවන් මේ වැඩසටහනට නැවත සවන් දෙන්න හෙට දහවල් එකේ සිට lankaradio.lk කියන වෙබ් අඩවිය. lankaradio.lk වෙබ් අඩවිය ඔබට පුළුවන් මේ ගීත සියල්ලම සම්පූර්ණ ගීතත් සමග මේ වැඩසටහනට නැවත සවන් දෙන්න. අපි දැන් සවන් දෙමු කේරාණි ගායන මේ ගීතයට. මේ ගීතය ඇතුළත් වුණා සැඩසුලන් චිත්‍රපටයේදී.

මේ අවසාන ගීතය ගායනය කරන්නේ ලතා මංගිස්කාර්. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. විනාඩි 6කට වඩා වැඩි කාලයක් මේ ගීතය වාදනය වෙනවා. නමුත් අපිට තිබෙන වේලාව අනුව මේ ගීතය වාදනය කරන්න ලැබෙන්නේ කොටසක් පමණයි. නමුත් ඔබට පුළුවන් මේ ගීතයට ඇතුළු අනිත් ගීතවලට සමන් දෙන්න සම්පූර්ණයෙන්ම හෙට දහවල් 1ට ලංකා රේඩියෝ.lk වෙබ් අඩවියෙන්. අපි සමන් දෙමු ලතා මංගිස්කාර් ගායන මේ සිංහල ගීතයට.